ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදෑසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබාධානසෝ පටිපස්සම්
2: සුද්ධ කුවන් පෙතලිය.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

FM 90.1 ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම.

0: පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: සුවඳ දුම් පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්ත ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කෙලිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සූඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න ඔබට හියානිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුර කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝදර ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

0: ධමසවනකාලෝ අයංබදන්තා ධමසවනකාලෝ අයංබදන්තා ධමසවනකාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
1: සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලම් පස පූජා කරන, දානයත් පූජා කරන, මලුත් පූජා කරන, පහම් පූජා කරන, සුවඳ දුම් පූජා කරන, අපි බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගියත් තාමත් බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්ව. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය තුළ සඳහන් වෙන්නේ මේ ලෝකේ මනුස්සයන්ගේ විතරක් නෙමෙයි, දෙවියන්ගේද මනුස්සයන්ගේද දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා මේ සියලු පූජාවන් පිළිගන්න දරාගන්න තරම් ලෝකේ ඉන්න පින්වන්තම භාග්‍යවන්තම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේක ගාථාවක් පෙන්නවා, තිට්ඨන්තේ නිපුතේ චාපි. තිට්ඨන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලය. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේටම දාන පූජා කරපු අය හිටියා. ඒ පින ලැබිච්ච අය හිටියා බත් හැන්දක් හරි බුදුහාමුදුරන්ගේ පාත්‍රයට පූජා කරගත්ත අය. බුදුරජාණන් වහන්සේට ගිලම් පසක් පූජා කරගත්ත අය හිටියා. උන්වහන්සේගේ සිරිපතු ලැබියස මල් පූජා කළ වැඳගත් පින් කරගත්ත අය හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ නැති තිට්ඨන්ති යමෙක් බුදු කෙනෙකුට පූජාවන් පවත්වලා පිනක් රැස් කරගන්නවද? නිබ්බුතේ චාපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පස්සේ. ඒ කියන්නේ අද වගේ කාලෙක. අපිට බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන ත්‍රිවිධ චෛත්‍ය බුදුහාඳුරු පෙරින්. ඒ තමයි ශාරීරික 13 වහන්සේලා තැන්පත් චෛත්‍ය. බුදුහාමුදුරන්ගේ 13 වහන්සේ නමක් තැන්පත් කළ ඉදි කරපු චෛත්‍යයක් ජීවමාන බුදුහාමුදුරු විදිහටම සලකගෙන පුද පූජා කරන්න පුළුවන්. පාරිභෝගික බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් තැන්පත් කරපු චෛත්‍ය තියෙනවා. චෛත්‍ය හැඩයටත් හදලා තියෙනවා. දැන් අපි ගමු බුදුහාමුදුරු පරිහරණය කරපු චීවරේ. අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර කියන්නේ චීවර 13 වහන්සේ කියන. බුදුහාමුදුරු පරිහරණය කරපු උන්වහන්සේ දියගෙන ගිය වාජනේටි කියන්නේ ඩබරා 13 වහන්සේ. බුදුහාමුදුරන්ගේ පාත්‍රේටි කියන්නේ අපි පාත්‍රා 13 වහන්සේ. බුදුහාමුදුර වැඩ හිටියේ මිනි පළඟ තැම්පත් කළ චෛත්‍ය

පිරි කරා. දැන් කැලණී නාගදීපතින් බුදුහාමුදුරු දේශනා කරා උන්වහන්සේ වැඩ ඉඳලා යමක් පූජනීයත්වයට පත් වුණා නම් ඒක පාරිභෝගිකයි. තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කිව්ව අනාගතයේ දෙව්මිනිස් ලෝකයාට පින් කරගන්න පුළුවන්. එතකොට එවැනි පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් තැන්පත් කරපු චෛත්‍යය ඊළඟට බුදුහාමුදුරු පින්ව එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අග්‍රයි කිය. එතකොට බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වන පාරිභෝගිකයි. උද්දේශික කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මවාගෙන අපිට බුදුහාමුදුරුව වෙනුවෙන් බුදු පිළිමයක් වෙන්න පුළුවන් සිහි කරන. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන අපි සිරිපා සටහන. ඒක පිත්තලෙන් හැදුවා වෙන්න පුළුවන්, ගලකින් කෙටුවා වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව වෙනුවෙන් අපිට ඒ සිරිපතුල දකින්නකොට සිහි වෙන්නේ බුදුහාමුදුරුව. උද්දේශිකයි. ඒ වගේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසා අපි මලක් පූජා කරා, දානි ටිකක් පූජා කරනවා, ගිලම්පස පූජා කරා. හැබැයි මේ පූජා කරනකොට වැදගත්ම දේ මොකද? චේතනා. සමේ චිත්තේ හිත සමාන නම් මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට මයි පූජා කරන්නේ කියන හිත නම් තියෙන්නේ සමේ ඵලක්. ඒහා සමාන විපාකයක් ලැබෙනවා කියලා. එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගියත් අදත් බුද්ධ පූජාව තියලා බුදු කෙනෙකුටම දානයක් පූජා කරා වගේ පිනක් රැස් කරන්න පුළුවන්. ඒ පින රැස් වෙන්නේ චේතනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම්පස පූජා කරද්දි බුදුහාමුදුරන්ටම ගිලම්පසක් පූජා කරා වගේ පින රැස් කරගන්න. ඒ පින රැස් වෙන්නේ චේතනා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පින්නවා සමේ චිත්තේ හිත සමාන නම් බුදුහාමුදුරන්ට පූජා කරන කෙනෙක් හා සමාන හිතක් නම් අපි තුල තියෙන සමේ ඵලක්. ඒහා සමාන විපාක ලබන. ඒ විදිහට විපාක ලැබපු කෙනා සත්තා ගච්ඡanti සුගති. එහෙම පින්කම් කරගත් සත්වයන් සුගති සහිතව නිවන කරා යනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ පූජාව ලේසි දෙයක් නෙමෙයි. නිකන් හිතන්න එපා බුදුහාඳුරු පිරිනිවන් පාලා අපරාදිනේ හිම හිතන්න එපා සිතුවිල්ලක්. ඒ නිසා අපිට බුදුහාඳුරන්ට පූජා කරා වගේ පින් කරගන්න පුළුවන්. ධර්මයේ තියෙනවා දක්ෂිනා විභංග සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාංගික දාන විස්තර කරනකොට පෙන්නවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩා හිඳවල සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ සාරක සංඝ පිරිසට දන් දෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දන් දෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද? අද අපි ගෙදරක දානයක් පූජා කරා, දානි අක්‍රම කොටස පූජා කරන්නේ සංඝයාට පූජා කරන්න කලින් කාටද? බුදුහාමුදුරන්ට. සාමාන්‍ය ලංකාවේ නම් ඔබ දැකලා ඇති දානිකට ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට හාමුදුරුවෝ නෙමෙයි ඉස්සරහින් වඩිනේ. ඉස්සරහින් වඩම්මන සදාතුක ධාතු කරණ. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන හැඟීමෙන් මුතු කුඩයක් ඉහළගෙන හිස මත තියාගෙන බොහොම ගෞරවයෙන් ඉදිරියෙන් වඩම්මන්නේ ධාතුන් වහන්සේලා. එතකොට ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරන්න කලින් මුලින්ම පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ. බුද්ධ පූජාව තියලා තමයි සංඝයාට දානි පූජා කළා සාංගික කරන්නේ. ඒ විදිහට දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් පූජා කරා හා සමාන ආනිසංස ලබන්න පුළුවන් කියලා. ඒ නිසා මතක තියාගන්න පින රැස් වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. පින රැස් වෙන්නේ අපේ චේතනාව තුළ. ඒ නිසා චේතනාව තුළ අපිට පින් රැස් කරගන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා. ඒ නිසා පින්වතුනි අපේ චේතනාව තුළ අපි චේතනාව පිරිසිදු කරගෙන බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරනවා, බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා, බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. එහෙම චේතනාවකින් මලක් පූජා කරගත්තත් විශාල පිනක් රැස් වෙනවා. මේ චේතනාවේ බලවත්කම ඔබ ওই විමානවත්වයේ තියෙන සමහර සිදුවීම් අහලා ඇතිද? විමානවත්ව කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඒවැය සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ
බොහෝ වෙලාවට දිවිය ලෝකෙට වැඩම කළ දෙවියන්ගෙන් තොරතුරු විස්තර අහගෙන එන කෙනෙක්. උන්වහන්සේ මනුස්ස ලෝකේ බණ කියනකොට ඒ සිදුවීම් තමයි ගලපලා ගන්නෙ. අද උදෑසන මං දිවිය ලෝකෙට වැඩම කරා. මේ වගේ දෙවි කෙනෙක් හම්බුණා. මෙන්න මේ වගේ පිනක් කරලා මේ වගේ දිවිය ලෝකේ සැප සම්පත් විඳිනවා කියලා ඒ දෙවියන්ගෙන් අහගත්ත කතාව මනුස්ස ලෝකේ කියලා මිනිස්සුන්ට බණ කිව්වා. ඒ සිදුවීම් තමයි ගොඩාක් තියෙන විමානවත්තුයි. මේ දේශනාවල සඳහන් වෙනවා සමහර දෙවිවරු මල් ටිකක් පූජා කරලා චෛත්‍ය ඊළඟට සමහර අය මල් ටිකක් පූජා කරන්න යනකොට මගදී අනතුරක් වෙලා මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. සමහර අය කියනවා සාමීනි මං ගොඩාක් පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. පින්නපාත වැඩි සාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් තිබ්බේ නැහැ කියලා. බත් හැන්දක් පූජා කරි දම් කුඩු ටික සූරලා සූරලා බත් හැන්දක් පූජා කර ඔච්චරමයි කියනවා කරගත්ත පින්. ඔය පින සිහි කර කර හිටියා මට මැරෙන වෙලාවෙත් ඔය පින මතක් වුණා කියලා. සමහර අය පිට්ටු කෑල්ලක් පූජා කර උක්දණ්ඩක් මිරිකල පූජා කළ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි ගොඩාක් පින් කරලා ඇති. දැන් ඔබේ ජීවිතේ මේ බණ අහන්නේ ඉන්නෙම පින්කම් කරන අයමනේ. ඕන තැනක බණක් සංවිධානය කරන්නේ, බණක් අහන්නේ, බණක් තියෙනවා කියවහම කොහොම හරි බණ අහන්න යන්න ඕනේ කියලා හිතාගෙන සූදානම් වෙන්නේ පින් කරන අය, පිනට කැමති අය. එතකොට අපේ ජීවිතවල අපි ඕන තරම් පින් කරලා ඇති. අපි ගොඩාක් පින් කරලා තියෙනවා. හැබැයි මේ පිනේ විපාක අපිට කවදා හරි ලැබෙනවා මතක තියාගන්න. පිනේ විපාක නැති වෙන්නේ නැහැ, ලැබෙනවා. හැබැයි මේ විපාක අපිට ඕන විදිහට අපිට බලවත් කරගන්න නම් කවදා හරි ලැබිච්ච දෙයක් කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ පින සිහි කරලා සිහි කරලා සිහි කරලා ඒ පිනේ විපාක බලවත් කරන්න අපි දක්ෂ වෙන්නේ. අපි කොච්චර පින් කරලා තිබුණත් පිනේ විපාක බලවත් කරගත්තේ නැත්නම් ඒ පිනට කලින් අකුසලයක් බලවත් වෙන්න පුළුවන් අපිට. මතක තියාගන්න පෘථජ්ජන භාවයේ කියලා කියන්නේ භයානකයි. මේ පෘථජ්ජන භාවයේ තියෙන භයානකකම තමයි පින යටපත් කරගෙන අකුසල් බලවත් වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරේ අපිට හිතාගන්නවත් බැයි පින්කම. අද අපි කොච්චර සද්ධාවේ මොනතරම් වියදම් කරලා එහෙම පින්කම් කරන්න හැදුවත් අපිට කරන්න බෑ. ඒ තමයි අසද්දුෂ්‍ය මහා පින්කම. ඔබ අහලා ඇති ওই පින්කම කරේ කොසල් රජුලු. මුළු පින්කමටම රජතුමා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මුළු පින්කමටම අවවාද කරේ, මඟ පෙන්නුවේ, පින්කම සැලසුම් කරේ රජුරුවන්ගේ අගබිසවක්. ඒ තමයි මල්ලිකා දේවී. ඒ පින්කම දැන් සමහර අයට ඔය එක එක පින්කම් දැක්කහම හිතනවා නේ මෝඩ පින්කම්. එහෙම හිතනවා සමහර. හැබැයි මතක තියාගන්න දැන් ඒ කාලේ බුදුහාමුදුරු කොයි වෙලාවෙවත් කිව්වේ නැහැ මේ වගේ ඒවා කරන්න එපා, මේවා මෝඩ පින්කම් කොහෙවත් කියලා. බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ඒ දාන පින්කම් වලට වැඩම කළා. අවසාන පින්කම රජ්ජුරුව ගම්වාසීනුයි රජතුමයි තරඟෙට පින්කම් කරා. රජ්ජුරුව කැමති නැහැ පරදීන. මිනිස්සු එදා කොසල් රට නගරවාසී බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ලස්සන දානමය පින්කමක් සැලසුම් කරා. ඕක ආරංචි වුණා රජ්ජුරුවන්ට. රජතුමා මේක අහගෙන ඉඳලා කල්පනා කරා මමයි රජ්ජුරුව. මටයි ධනෙ තියෙන්නේ, මටයි මේ නගරේ ඉන්න හැමෝටම වඩා බලේ තියෙන්නේ. ඒ නිසා මට වඩා නගරවාසීන්ට පින්කම් කරන්න කොහෙද? මම ඒ අය පරද්දලා ඊට වැඩිය ලස්සන පින්කමක් හැමෝටම මතක හිටින්න කරනවා කියලා රජ්ජුරුව පින්කමක් කරා. දැන් හිතන්න මේ රජතුමා එතකොට මේ පින්කම කරේ තරගෙටනේ. බොහොම ලස්සනට ඊටත් වඩා ලස්සනට වියදම් කරලා මල් වලින් සරසලා සුදු වැලි අතුරලා පොඩි සේසත් නංවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට 500ක් රහතන් වහන්සේලා වෙනුවෙන් පින්කමක් කරා. කරලා රජ්ජුරුව කියන්න ගත්තා ඔන්න මගේ පින්කම. දැන් ඉතින් මාව පරද්දන්න නම් පිනක් නැහැ. මං තමයි ලොකුම පින්කම කරේ කියලා රජ්ජුරුවෝ කියා හිටියා.
ටික දවසක් යනකොට නගරවාසීන් එකතු වෙලා කල්පනා කර අපි රජ්ජුරුවන්ට වඩා ලස්සන පින්කමක් කරන්න. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ආරාධනා කළ රජ්ජුරුව කරාටත් වඩා ලස්සනට නගරේ සරසලා පාරවල් සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කළ ලස්සනට පින්කමක් කරා. රජ්ජුරුවන්ට හිතුණා මම පැරදුනා. මට වඩා ලස්සනට මට වඩා අලංකාරවත් විදිහට මේ නගරවාසීන් පින්කම කරා. දැන් රජ්ජුරුව එදා කනස්ස පින්කමක් ආරජු නම් සතුටු වෙන්න එපා. හැබැයි රජ්ජුරුව ඒ වෙන සුවාන් වෙලා හිටියේ නෑ පෘතජන රජ්ජුරුව. රජ්ජුරුව දැන් මේකට දුක් වෙවි ඉන්නවා. මම පැරදුනා පැරදුනා කියලා. මල්ලිකා දේවිය කිව්වා රජතුමනි රජතුමා පැරදුනා නොවේ. රජතුමාටයි බලය තියෙන්නේ. රජ්ජුරුවන්ට පුළුවන් ඔයිට වැඩිය ලස්සන පින්කමක් කරන්න. හරි කරමු කියලා ඊටත් වඩා අමාත්‍යවරු යොදවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට තවත් ලස්සන පින්කමක් කරා. දැන් මේ පින්කම කරලා රජතුමා දැන් අහනවා මගේ පින්කම නේද විශාලම පින්කම. ඔව් රජතුමනි ඔව් රජතුමනි කියලා. දැන් රජ්ජුරුවන්ට ඊට වඩා දෙයක් නැහැ. ටික කාලයක් යනකොට නගරවාසීන් හිතුව අපි රජ්ජුරුවන්ට වඩා ලොකුවට පින්කමක් කරන්න ඕනේ කියලා. තවත් පින්කමක් කරා. කොහොම තරංගයක් වගේ ගියා. අන්තිමට රජ්ජුරුව හිතුවා මම පැරදුනා මම පැරදුනා. මාලිගාවේ බොහොම දුකෙන් ඉන්නකොට මල්ලිකා දේවිය කියව රජතුමනි මම පින්කමක් සැලසුම් කරන්න. රජතුමාව කවදාවත් පරද්දන්න බැරි පින්කමක් කි. එහෙම කියලා මල්ලිකා දේවිය තමයි පින්කම සැලසුම් කරේ. ඒ තමයි නගරවාසීන්ට ආයි හිතන්නවත් බැරි පින්කම. රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ හිටියා කියන ඇත්තු 500ක්. ඒ ඇත්තු 500 දෙනාම ලස්සනට සැරසුවා. එක ප්‍රශ්නයක් ආවා එක ඇතෙක් මද කිපිලා. ඒ වෙලාවේ දැන් මේ පින්කමට උපදෙස් ගන්නකොට ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලාගේ උපදෙස් ගන්න. සාමීනි අපි මෙහෙමයි පින්කම කරන්නේ අපි මෙහෙමයි පින්කම කරන්නේ. අපි හිතාගෙන ඉන්නවා කිය බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ලස්සනට මලින් සරසලා මල් වලින් හදපු මණ්ඩප මත තමයි වඩා හිතේවි. ඒ හැම රහතන් වහන්සේ නමකටම පසුපසින් ඇතෙක් සර්වාභරණයෙන් සරසලා හොඬවැලෙන් මුතු කුඩයක් අල්ලගෙන ඉන්නවා ඒ දානි වළඳලා අවසන් වෙනකල්. ඒ වෙලාවේ එක ඇතෙක් මද කිපිලා මහරහතන් වහන්සේලා ඉරුදියෙන් බලලා උපදෙස් දුන්නා දේවිය කලබල වෙන්න එපා. ඔය ඇතාව සරසලා අරගෙන ඉන්න කියලා. කිසි අනතුරක් වෙන්නේ නැහැ. එකම රහතන් වහන්සේ නමක් ඉන්නවා කීව හස්තීන් පවා දමණය වෙන. ඔය ඇතා මීක් නැතුව ඉඳී කීවා අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිපස්සෙන් හිටවන්න කීවා. අවසානයේ මේ මද කිපිච්ච හස්තියා සර්වාභරණේ සරසලා ගෙනහලා අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟට ගේනකොට ඈතදිම උන්වහන්සේ දකිනකොට එහෙම දමණය වුණා කීවා. දාන ඉවර වෙනකන් හෙල්ලෙන්නේවත් නැතු මුතු කුඩිය අල්ලගෙන හිටියා කියන අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස නිසා. මේ විදිහට ඇත්තු 500ක් දැන් නගරවාසීන්ට ඇත්තු ඉන්නවෑ. ආවරණ වලින් සැරසුවා. ලස්සන කුමාරිකාවරු 500 දෙනෙක් ආවරණ වලින් සරසලා සුවඳ ගහන තෙල් වර්ග ඒ කාලේ තිබ ආලේපන ගල්වලා 500ක් රහතන් වහන්සේලා ඉදිරිපස එකක් පසකින් දානි වළඳලා අවසන් වෙනකන් ඒ හරිය සුවඳවත් ඉන්න වන්දනා කරගෙන හිටියා කියන වැඳගෙන. වැඳගෙන ඉන්නවා දානි වළඳලා අවසන් වෙනකන් ඒ ටික සුවඳවත් දෙන්නේ. එතකොට ඒ විදිහට පුදුමාකාර ඒ පින්කමේ තියෙනවා කියාගෙන ඉියොත් හිතන්නවත් බැහැ. එතකොට ඔය වගේ විශාල පින්කමක් තමයි අසද්දුෂ්‍ය මහා පින්කම කියන්නේ. අසද්දුෂ්‍ය කියන්නේ ඒක හිතන්නවත් බැරි පින්කම. එච්චර විශාල පින්කමක් කරා. හැබැයි මතක තියාගන්න පින නැත් බුදුහාමුදුරුව ඇවිල්ලා මේ පින්කම හොඳ නැහැ කිව්වේ නැහැ කොතනවත්. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වැඩියා දානේ පිළිගත්තා පින් අනුමෝදන් කරා ඒක විශාල පින්කමක්. හැබැයි පෘතජන භාවයේ තියෙන භයානකකම තමයි කරපු පිනක් අපි පිනක් කරාට පස්සේ විශාල පින්කමක් වෙන්න පුළුවන් පුංචි පිනක් වෙන්න පුළුවන්. ඒ පින නිතර නිතර සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරන්න දක්ෂ වෙන්න.
මල්ලිකා දේවියට තිබ්බ දුර්වලතාවයේ තමයි කරපු පින සිහි කර කර බලවත් කරගත්තේ නැහැ. තමන්ගේ ජීවිතේ වෙච්ච වැරද්දක් තිබ්බා. මතක තියාගන්න අපි කවුරුත් උපදිනකොට සෝවාන් වෙලා ඉනව නෙමෙයිනේ. ජීවිතේ මේ ධර්මයේ හම්බෙන්න කලින් බණපදයක් අහන්න කලින් සමහර වෙලාවට වැරදිච්ච දේවල් තුනුරුවන්ට ගරහ කරපු දේවල් පින්කම් වලට බැනලා ඕන තරම් වැරදි වැඩ කරලා ඇත. හැබැයි තමන්ගේ ජීවිතයේ ධර්මයේ ලැබුණට පස්සේ බණපදයක් අහන්න ලැබුණට පස්සේ අපි තුනුරුවන් කමක් දැන් අපි ඒකනේ දැන් දැනුත් බුදුන් අඳිනකොට අපි කායේන වාචා චිත්තේන මගේ සිතෙන් කයෙන් වචනේ අතීතේ සංසාරේ කවදා හෝ තුනුරුවන්ට හරි යම් වරදක් වුණා නම් මට සමා වෙන්න කියලා අනිත් තුනුරුවන් කමා කරගත්තට පස්සේ එතනින් ඒක ඉවරයි. අපි සීලේක පිළිහිටනවා දැන් පන්සිල් ගත්තා. පන්සිල් සමාදන් වුණාට පස්සේ හිතන්න මම දැන් සිල්වත්. පරණ වැරදි දැන් මට අදාළ නැහැ. මං දැන් සිල්වත් කෙනෙක්. මේ සීලේ තුල මං ඉදිරියට සීලේ රැකගෙන ගුණධර්ම පුරාගෙන ඉදිරියට යනවා. එච්චරයි. පරණ වැරදි හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසල් බලවත් වෙනවා. ඒ නිසා සීලේක පිහිටියාට පස්සේ පරණ වැරදි සියල්ල අමතක කරන්න මං දැන් සිල්වත්. අන්න එතන තමයි දියුණුව තියෙන්නේ. මල්ලිකා දේවියට ওই දක්ෂතාවය තිබෙන්නේ නැහැ. හැම වෙලෙම හිතනවා අයියෝ මගේ අතින් මේ වගේ පවක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරද්දක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරද්දක් වුණානේ. හදිස්සියෙම අසනීප වුණා. අමාරු වුණා මරණාසන්න වෙනකොට අර කරපු පින සිහි කරේ නැහැ. අකුසලේම හිත හිතා හිත හිතා හිටියා. මැරෙනකොට අකුසලී බලවත් වෙලා දින හතක් හරි අපායකට වැටුණා කියලා. හැබැයි මතක තියාගන්න අර කරපු මහා පින බලවත් මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙලා දුගතියේ ගියාට දවස් හතකින් නිරෙන්චුත වෙලා දිව්‍ය ලෝකේ ඉපදුනා. මහේශාක්‍ය දෙවියන් අතර ඉපදුනා. ඒ නිසා අපි කරපු පිනක් අපි කරන පින්කම් නිතර නිතර සිහි කරගන්න පුළුවන් නම් ඒක විශාල පිනක්. ඒ නිසා තමයි පින්තුනේ ඉස්සර මිනිස්සුන්ට තිබුණානේ පින් පොතක්නේ. අපේ පරණ ආචිල සීලට තිබුණා. ඒ පින් පොතේ වටිනාකම දැන් ඔබ අහලා ඇති. දැන් සාමාන්‍යයෙන් දුටුගැමුණු රජුරු ගැන අහලා තියෙනවා. දුටුගැමුණු රජුරු හැමදාම රැයට නිදාගන්න ගියාම රජුරුවගේ අමාත්‍යවරයෙක් ඉන්නවා පින් පොත අරගෙන රජතුමා කියනවා. රජතුමාට ඇවිල්ලා මතක් කරනවා වෙනම කෙනෙක් හිටියාපත් කරලා රජතුමනි අද දවසේ කරපු පින්කම් ලියන්න වෙලාවයි කියලා. රජතුමා කරපු පින්කම් කියනවා සිහි කර කර. අද මම මේ වගේ පිනක් කරා මේ වගේ පිනක් කරා මේ වගේ පිනක් කරා. ඔය වගේ තමන්ගේ ජීවිතේ කරපු පින්කම් ලියලා විශාල පොතක් පින්වලින් පුරවගෙන හිටියා කියලා. රජතුමා පින්කම් ලියනවා විතරක් නෙමෙයි කරපු පින්කම් නිතර නිදාගන්න ගිහිල්ලා සිහි කළා නිදාගන්නවා කියලා. ඕම ඉඳලා දුටුගැමුණු රජතුමා මරණාසන්න වෙන්නේ රුවන්වැලි මහා සෑය. ඒ වෙනකොට නාගලෝකේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා 이르දි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ 이르දියෙන් අරගෙන ඇවිල්ලා මහා සෑ ගර්භේ තැම්පත් කරලා ගර්භයත් වහලා හතරස් කොටුවේ වැඩත් ඔක්කොම අවසන් කරලා කොත් කැරැල්ලේ භාගයක් බැඳගෙන ගියා. කොත් කැරැල්ල ඉවර කරන්න ලැබුණේ නැහැ. එහෙම බැඳගෙන යනකොට රජුරු මරණාසන්න වුණා. රාජකීය වෛද්‍යවරු රජුරුව පරීක්ෂා කරලා කියා හිටියා රජතුමාගේ තත්ත්වෙ ඉන්න ඉන්න අමාරුයි. රජතුමා නම් වැඩි කාලයක් ඉන්න එකක් නෑ. අමාත්‍යවරු දැනුවත් කරා. ඒ වෙලාවේ රජුරුවට තේරුණා තමන්ගේ ආයුෂ ඉවර වෙයිගෙන යන්නේ. දිගා මඩුල්ලේ හිටියා තිස්ස කුමාරයා. අනුරාධපුරයට කැඳවලා රජකම දීලා කියව මලනුවනි මගේ අසනීප ගැන හිත හිත දුක් වෙන්න එපා කි. මගේ හුස්ම ටික යන්න පෙර මහා සෑය වැඩ ඉවර කළ අනේ මට පේන්න සලස්සපන් කියලා. අයියන්ගේ බය වෙන්න එපා කියලා ඉක්මනට තවත් ඒ කාලේ වඩුව කියලා කිව්වේ. ඒ ගඩොල් වැඩ කරපු ඒ පිරිස යදෝලා බාසුන්නහල යදෝලා ඉක්මනට චෛත්‍ය වැඩ ටික කරගෙන ගියා. හැබැයි දවස් දෙක තුන යනකොට රජුරුවන්ට හොඳටම අමාරුයි.
අන්තිමට රෙදි වියන අයලව්ව සුදු පාටට රෙදි විශාල ප්‍රමාණයක් රෙදි වියලා වියලා ලී දඩු ගෙනල්ලා කොත්හැරල්ල වටේට තියලා ලීවලින් බැදලා සුදු රෙදි එතුවා කියන අන්තිම ටික මවල හැදුව. එහෙම හදලා ගිහිල්ලා කිව්වා අයියන්ගේ මහා සෑය වැඩ අවසానයි කියලා. සාදු කාර දීලා කිව්වා අනේ මා උස්සගෙන ඵලයල්ලා කියලා. ඇද පිටීම උස්සගෙන අරගෙන ආව මළුවට. මළුව වටේම ප්‍රදක්ෂිනා කරලා මළුවේ කෙළවරකින් තියද්දි එක පැත්තකින් පේනවා ලෝවා මහපාය. ඒ පැත්තට හැරිලා වැඳගත්තා. අන්න එතකොට අමාත්‍යවරයෙකුට මතක් වුණා කියනවා අර පිම්පත. දුවගෙන ගිහලා පොත ගෙනල්ලා ඔය පොත පෙරල පෙරල පිංකම් සිහි කරා. අහනවා රජතුමාට මතකද? ජයකොන්ති තැම්පත් කළ මිරිස වැටි චෛත්‍ය හදපු හැටි මතකද? ඉතින් ඔය පිංකමේ කොටසෙන් කොටස සිහි කරනවා. සාදු කාර දිදී පින සිහි කරගන්න. රජතුමාට මතකද අර ඈතින් පේන නවමහල් ප්‍රාසාදේ? යුද්ධ ඉවර කරපු ගමන් තුටුගැම් රජුරු එලාර අවුරුදු 44 ඔය අනුරාධපුරේ ඔය ඔක්කොම ප්‍රදේශ පාලනය කරේ එලාරේ කාලේ. දුටුගැම් රජුරු රට එක්සේ සත්කල අවසන් වෙලා මහා සංඝයා රැස් කරලා කියනවා ස්වාමීනි යුද්ධ නිසා ඔබ වහන්සේලා ගොඩාක් පීඩාවට පත් වුණා. ඔබ වහන්සේලාට හරියට පෝයේ කර්ම විනය කර්ම කරගන්න බැරි වෙන්නේ නැති. ඔබ වහන්සේලාට මං සියල්ලට පෙර විනේ කර්ම කරන්න උවහන්සලාගේ කටයුතු වෙනුවෙන් දිව්‍ය විමානයක් වගේ පෝයගයක් කරලා දෙන්න. ඒ නිසා දැන් බලන්න රජවරු ඒ කාලේ සංඝයා ගැන හිතපු හැටි. රජතුමාට රාජකීය වඩුවෝ ඉන්නවා. රාජකීය නිර්මාණ ශිල්පීන් ඉන්නවා. මාලිගාවක් වගේ කරනවා කියලා නෙමෙයි හිතුවේ. රජතුමා කියනවා ස්වාමීනි මට අවශ්‍යයි මනුලව නැති දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය විමානයක් වගේ පෝයගයක් ඔබ වහන්සේලාට කරා. ඔබ වහන්සේලාට පුළුවන් නම් මට දෙව්ලොවින් සැලැස්මක් ගෙනත් දෙන්න කියලා. ඊරිදි බල සම්පන්න රහතන් වහන්සේලා 8 නමක් ඒ මොහොතේම රජතුමාගෙන් ඒ ඉල්ලීම පිළිගෙන අහසට පැන නැගලා මහා සංඝයාගේ අවසරේ පරිදි ඊරිදියෙන් දෙව්ලොවට වැඩම කරා. දිව්‍ය ලෝකේ හිටියා තවතිසා දෙව්ලොව බීරණී කියලා දිව්‍යාංගනාවක් නවමහල් දිව්‍ය ප්‍රාසාදයක් තිබුණා. පහළ වෙච්ච විශාල ලස්සන දිව්‍ය ප්‍රාසාදයක්. ඔය ප්‍රාසාදේ සැලසුම සටහන් කරගෙන ඇවිල්ලා රජතුමාට 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා 8 නමක් සැලැස්ම දුන්නා. රජතුමනි බීරණී දිව්‍යාංගනාවට තවතිසා දෙව්ලෝ පහළ වෙච්ච විමානි සැලැස්මයි කියව මේ විදිහේ පොයගයක් අපිට පුළුවන් නම් කරන්න කියලා. රජතුමා ලංකා භූමිය පුරාම නිර්මාණකරුවන් යෙදුවා. මේ විදිහටම හදන්න ඕන කියලා. ඒ විදිහට හදපු නිර්මාණයේ තමයි ලෝවා මහපාය. සංඝයාට නව මහල් ප්‍රාසාදයක් කරලා පූජා කරා. ඔය කරපු පින්කම් එකින් එක විහාර 99ක් කෙරෙව්වා කියනවා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල. ලංකාවේ අංග සම්පූර්ණ ආරාම විහාර දුටුගැම් රජතුමා ඔහොම පින්කම් කරලා විශාල පින්කම් කරලා කරලා දවසක් හිතුණා තමන් කරපු පින් හිතනවා. දැන් අපි පින්කම් කරාට පස්සේ හිතන්නේ අනේ මම මේ පින නම් කරලා නැහැ. ඒ සමහරු පින්කම් ඔක්කොම හිතනවා. මම මෙච්චර සංඝයාට දන් දුන්නා. ඔන්න ස්වාමීන් වහන්සේලා වඩම්මලා මං ධර්ම දානයත් කරලා තියෙනවා. මම මේ වගේ දැන් රජතුමා හිතනවා මං ආරාම හැදුවා, ධර්මශාලා හැදුවා, බෝධි ප්‍රාකාර හැදුවා, චෛත්‍ය හැදුවා, සංඝාවාස හැදුවා. සංඝයාට මෙහෙම පින්කම් කරා. දැන් මොනවද කල්පනා කරන හැම වෙලෙම මම මොනවද කරලා නැත්තේ? ඔහොම හිතලා හිතලා රජුරවන්ට පොතක් කියවනකොට දවසක් බණක් අහනකොට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩයක් තියෙනවා. මේ මහ පොළොව බෙර ඇසක්සේ උපමාවක් තියෙනේ. මේ මහ පොළොව බෙර ඇසක්සේ සමතලා කරලා එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට සංඝයා වඩා හිඳවලා සංඝයාට දන් දෙනවා. එහෙම සංඝයාට දන් දීලා සංඝයා උදෙසා තුන් සිවුරු පාත්‍ර පූජා කරනවා. සංඝයාට දන් දීලා සිවුරු පාත්‍ර පූජා කරනවා. එතකොට මේ විදියට සිවුරු පාත්‍ර පූජා කරලා යම් පිනක් රැස් කරනවද ඒ සියල්ලට වඩා සතර පද ගාථාවකින් ධර්ම දානයක් ධර්ම දේශනාවක් කරනවා නම්
ඒකෙ පින් අර දානයට වඩා ප්‍රබලයි කියල. සබ්බදානං ධම්මදානං ජිනාති කියලා බහල ඇති. සියලු දානයන් අතර අක්‍රම දානය තමයි ධර්මදාන පින. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා, තව එක තැනක අටුවාවේ සඳහන් වෙනවා, අහස උසට අටපිරිකර කන්දක් හදලා පූජා කරනවට වඩා සතරපද ගාථාවකින් ධර්ම දේශනාවක් කරන්න පුළුවන් නම් ඒකේ පිනේ සියල්ලට වඩා බලවත් කියලා. එතකොට ඔය විදිහට ධර්ම දානේ පින ගැන දැන් රජුරු අහලා තිබුණා. රජතුමාට හිතුණා, මං හැම පින්කමක්ම කරලා තියෙනවා, ධර්ම දානේ තමයි මං කරලා නැති. කියන්නේ සංඝයාලව ධර්ම දානි දීලා තියෙනවා. රජතුමාට ආසාවක් ඇති වුණා, මට බණක් කියන්න පුළුවන් නම් මං බණක් කියන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා රජුරෝ මොකද කරේ, මහා විහාරේ හිටියේ ස්වාමීන් වහන්සේලා රැස් කරලා කිව්වා, ස්වාමීනි මට ආසයි මං ධර්ම දානේ හැටියට සංඝයාලව බණ කියවලා තියෙනවා, මට බණක් කියන්න ආසයි මගේ වචන. හොඳයි කියලා. එහෙනම් මිනිස්සුන් අඩබෙර ගහලා රැස් කරලා රජුරෝ ජේතවන මළුවේ රජතුමා බණක් කියන්න කිව්වා, සංඝයාත් ඉන්නම් කිව්වා. ස්වාමීනි එහෙනම් මං සූදානම් වෙන්නම් කියලා රජතුමා මොකද කරේ, දැන් දවස් ගානක් රජුරෝ ඒ වෙනකොට මහා මංගල සූත්‍රය කටපාඩම් කරගත්තා. ගාතාවෙන් ගාතාව අර්ථ සංඝයාගෙන් අහලා පාඩම් කරගත්තා. එහෙම පාඩම් කරගෙන සූදානම් වෙලා දැන් බණ කියන්න ලෑස්ති වුණේ මහා මංගල සූත්‍රය. රජතුමා පිරිස එකතු කරලා භික්ෂූන් වහන්සේලා රැස් කරලා රජතුමා දැන් සාමාන්‍යයෙන් බොහොම ගෞරවයෙන් ගිහිල්ලා මහා සංඝයාට වන්දනා කළ, චෛත්‍යටත් වන්දනා කරලා ධර්මාසනේ වාඩි වුණා. දැන් ඔක්කොම කටපාඩම්. මහා මංගල සූත්‍රෙත් කටපාඩම්. බණත් ඔක්කොම දැන් ලෑස්ති වෙලා. ධර්මාසනේ වාඩි වුණා විතරයි රජ්ජුරුව වෙව්ලන්න පටන් ගත්තා. අර බණ අමතක වුණා. මහා මංගල සූත්‍රෙත් අමතක වුණා. රජ්ජුරුව බයයි වෙව්ලන. රජතුමාට හිතුණා, බණ පටන් ගත්තට බණ කියාගන්න බෑ. රජතුමාට හිතුණා, බුදු කෙනෙකුගේ මේ ධර්මය, මේ බණපද මොනතරම්නම් ආශ්චර්යමත්ද? මම කාට බය කෙනෙක්ද? රටේ රජ්ජුරුව, රටේ සේසත් කරපු රජ්ජුරුව. හැබැයි මට බණපදයක් කොච්චර පාඩම් කරගෙන ආවත් මේ පිරිස අතරේ මට බණක් කියාගන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා මොනතරම් ආශ්චර්යයක්ද? ඒ වෙලාවේ රජ්ජුරුව ධර්මාසනෙන් බැහැලා ධර්මාසනෙට වන්දනා කළ රජ්ජුරුව තීරණය කරලා කියනවා, ස්වාමීනි ලංකා භූමිය පුරාම දහම් දේශන සියලු ස්වාමීන් වහන්සේලාට මගේ ගානේ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම පරිස්කාර පූජා කරන්න අද පටන් මං කටයුතු කරනවා. අද පටන් ලංකා භූමිය පුරා දහම් දේශන ස්වාමීන් වහන්සේලාට මම තුන් සිවුරු පාත්‍ර ධර්ම දානේ පිණිස මගේ ගානේ ධර්ම පරිස්කාර පූජා කරනවා කි. එතකොට ඔය වගේ මහා පින් කරගත් රජුරු මරණ මංචකේ අර කරගත් පින්කම් එකින් එක සිහි කර කර දුන්. දැන් රජුරෝ සාදුකාර දෙදී අර පින්කම් සිහි කර. එහෙම පින්කම් සිහි කරනකොට අර පින් පොතේ දැන් රුවන්වැලිසෑයේ පුංචි පිනක්ද? අද වෙනකොට ලෝකයේ තුන් ලෝකෙම දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් නාග ලෝකෙවත් වෙන කොහෙවත් ඒ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක තියෙන චෛත්‍යයක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතුන් වහන්සේලා සමසේ ඩ්‍රෝන් අටකට බෙදලා දුන්නට අද වෙනකොට එක ඩ්‍රෝනයක්ම එකම තැනක තියෙන එකම චෛත්‍යයයි කියන ඒ තමයි රුවන්වැලි මහා සෑ. එතකොට ඔය කරපු පින්කම් ඔක්කොම සිහි කර කර අර පින් පොත කියවනකොට සාදුකාර දිදී ඔය පින් ඔක්කොම සිහි කර. අන්තිමට පින් පොතේ එක පිනක් තිබුණා. දුඩුගැමු රජතුමා යුද්ධ කරන අතරතුර කැලේ අතරමං වෙච්ච දවසක තමන් බඩකින් ඉඳගෙන තමන්ගේ බත්පත
ඉරිදි බල සම්පන්න මේ මහරහතන් වහන්සේ තුල්ල පින්න පාතික තිස්ස කියන මහරහතන් වහන්සේට දන් දීලා තමන් කුසගින්න හිටපු පින්කම. එදා දවසම රජුරෝ බඩගින්න හිටපු දවස. සතුරු සේනාවන්ට කොටු වෙච්ච දවස. කැලේ හැංගිච්ච දවස. හැබැයි තමන්ගේ බත්පත දන් දීලා තමන් කුසගින්න හිටියා සංඝයාට දන් දීලා. අර පින්කම් ඔක්කොම සිහි කර කර යනකොට රජුරුවන්ට හිතුණා මේ කරපු පින්කම් ඔක්කොමත් හරි රුවන්වැලි සෑය ලෝවා මහපායේ මිරිස වැටිය මේ හැම පින්කමක්ම මං කරේ රජකම් කරනකොට බලේ තියෙනකොට මට සේවකයෝ අමාත්‍යවරු කියන ගමන් මේවා කරන්න ඕන තරම් පිරිස හිටියා. හැබැයි මහා කැලේ අතරමං වෙලා කුසගින්නේ කන්න නැතුව සතුරන්ට කොටු වෙච්ච දවසේ මගේ බත්පතත් මං දන් දීලා බඩගින්නේ හිටියා. මං කොච්චර ත්‍යාගවන්තයෙක්ද කියලා මරණ මංචකේ රජුරවන්ට අරපින සිහි කරනකොට ඒක ගොඩාක් බලවත් වුණා කියලා. ඔබ අහලා ඇති මරණාසන්න මොහොතක පිනක් බලවත් කරගන්නකොට ඒ මොහොතේම කරපු දහසක් අකුසල් යට යනවා. මරණ මංචකේ බුදුගුණ සිහි වුණොත් ධර්මයේ සඳහන් වෙනවා කරපු දහසක් අකුසල් යටපත් වෙනවා. ඒ වගේ මරණ මංචකේ පින සිහි වෙනකොටම ආසන්න කර්මයක් හැටියට කුසලයේ බලවත් වුණා. රජතුමාට අහසේ පේනවා දෙවිවරු දිව්‍ය රථ 6කින් අහසේ. බොහොම ලස්සන සැරසිලා දෙවියන් දිව්‍ය රථ වලින් අහසේ ඉඳන් අඬ ගහන රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොතේ පිනක් සිහි කරගන්නවා කියන්නේ ඉතාම වැදගත්. එහෙම පිනක් සිහි වෙන්න නම් මන් දන්නවා ඒක ඒ වෙලාවට කරගන්න. මං ඒක කරගන්නම්කෝ කියලා හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. හැම වෙලාවෙම සිහි කරා. මරණ සතිය වඩන්න කියන්නේ ඒකයි. දැන් හුස්ම ටිකයයි තව ටිකකින් යයි අද රෑ මැරෙයි. හිට උදේ යනකොට ඇදී පණ ගිහිල්ලා ඉන්නේ අපි කවුරුත් දන්නේ. ඒ නිසා මරණ සතිය සිහි කර කර කරපු පින් සිහි කර කර බලවත් කරන්න. එහෙම බලවත් කරනකොට ආසන්න කුසලයක් හැටියට ඒ පින බලවත් වෙනවා. දැන් නිකන් හිතන්න මෙහෙම. අපි ගොඩාක් පින් කරලා ඇති. හැබැයි අපිට එක පිනක් දෙකක් තුනක් යන්තම් මතක් කරගන්න පුළුවන්. එක පාරට කලබලෙයි. සමහර වෙලාවට කවුරු හරි කතා කර කර ඉන්න වෙලාව එක පාට කවුරු හරි අහනවා ඔයා කරපු පින්කම් 10ක් කියන්නේ. අනේ දැන් නම් ඔක්කොම මතක නැහැ කියලා. එහෙම මතක් වෙන්නේ නැහැ මේක පාට. දැන් අපි හිතුව මම ඔබෙන් නැගිටවල ඇහුවොත් කරපු පින්කම් 10ක් කියන්නේ කියලා. එක පාට මතක් වෙන්නේ නැහැ. එකක් දෙකක් තුනක් කියයි. දැන් නම් මතක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ එතකොට දැන් ඔබ හොඳට වාඩි වෙලා බොහොම සංසුන් මනසකේ හිත පහදවාගෙන බණහද්දී කරපු පින්කම් ටික ඔක්කොම ගලප ගන්න බැයි නම් මරණ මංචකේ බය වෙලා තැති අරගෙන හිතක් විසිරිච්ච වෙලාවක පින්කම් සිහි කර ගන්නවා කියන්නේ ලේසිද? අමාරු. ඒ නිසායි පින් පොතක වැදගත්කමක් තියෙන්නේ. දැන් අපි හිතමු අපි පටන් ගත්තා කියලා මෙහෙම. අපි මොකක් හරි පිනක් ලියනවා. සතෙකුට කෑම ටිකක් දුන්නා කියන්නේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන විපාකයක්. අපි විපාක දැනගෙන ලියන. ඔයි දක්ෂිනා විභංග සූත්‍රය අහලා ඇති. අද මම මේ වගේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කරගත්තා. අපි ලියලා තියෙනවා. ඊළඟට බුදුන් වදිනා පුංචි පිනක් නෙමෙයි. බණක් ඇහුවා. කල්ප ගානක් ආනිසංස ලැබෙන පිනක් මේ බණ අහනවා කියලා. ධර්ම දානේ පින අතර අග්‍රම පින. අපි කහාට හරි කෑම ටිකක් දෙනවා. අසරණ වෙච්ච කෙනෙකුට පිහිට වෙන. එක්කෝ ලංකාවේ කොහේ හරි කරන පින්කමකට අපි ආධාරයක් කරන. ලියලා තියෙනවා. අපි දන්නේම නැතුව ඔහොම පින්කම් ලියාගෙන යනකොට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ලොකු පොතක් පින් වලින් පිරීලා යනවා. ඊට පස්සේ ওই පොත නිකන් ඉන්න වෙලාවට කියවනවා. අඩුගානේ පෙරලගෙන යනවා. පොත දිහා දැක්කත් නිකම් පොත දකින්න කොටස් සතුටුයි. මේ මගේ පින් පොත. මගේ ජීවිතේ මං පොත් පිරෙන තරම් පින් කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද පොත දකින්නකොට?
හිතෙනවා. ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි දැන් ඔබට ඡායාරූප අරගෙන අලවන්න කොච්චර ඇද්ද ඔබේ ওই ෆෝන් එකේ ගහගත්ත පින්තූර පින්කංගුලනේ. ඒ නිසා ඒවා අඩු ගානේ අරගෙන හරි පින් පොතක් හදාගන්න. ඒ නිසා පරණ පින්කම් අවුරුදු ගණන් ආපස්සට බලන්න පුළුවන් ওই ෆොටෝ පින්තූර ටික. පින්තූර 60,000ක් තිබුණා ෆෝන් එකේ. රෝද පුටු දහස් ගණන් මන් දීපු පින්කම් තියෙනවා. මිනිස්සුන්ට උදව් කරපු ඒවා, කෑම බීම බෙදපු ඒවා, ලේ දන් දීපු ඒවා, ගෙවල් හදලා දීපු ඒවා. එතකොට ඒවා දකින්නකොට එකපාරට සී වෙන්නේ නැහැ. අරවා බලාගෙන යනකොට මම මෙහෙම පින් කරා, ආසවල් දවසේ මෙහෙම පින්කමක් කරා. ඔවා දකින්න තමයි අර පින ආයෙමත් බලවත් වෙවි, සිහි වෙවි, බලවත් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි පින් පොතක් හදාගන්න. කරපු පින්කම් එකතු කරගන්න. පින්තූර අරගෙන අලව ගන්න. ඊළඟට ආධාරයක් කරා නම් රිසිට් කොළ ටික හරි අරගෙන අලව ගන්න. දැන් සමහර ඔබ ඔය සමහර අදහස් අහලා ඇති. ඔය පින්කම් කරාට පස්සේ ඌවා කියවන්න ඕනේ නැහැ. අහලා තියෙනව නේද එහෙම ඒවා. පිනක් කරාට පස්සේ ඌක අතෑරියට පස්සේ ඒක එච්චරයි. ඌවා හිතන්න ඕනේ නැහැ. එහෙමත් අහලා ඇති. ඒක ධර්මයේ නෙමෙයි මතක තියාගන්න. අපි හිතන්න හොඳ නැත්නම් මෙහෙම අපරාධි දුන්නේ කියලා හිතනවනම් අන්න ඒකයි හිතන්න හොඳ නැත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානයක් දුන්නට පස්සේ දදං චිත්තං පසාදේති, කරපු පින ගැන හිත හිතා හිත පහදවන්න කියලා. මරණ මංචකේ දක්වාම හිතන්න ඒ පින බලවත් වෙලා විශාල පිනක් වෙන. ඒ නිසා විශාල වශයෙන් පින් කරගන්න. ඒ කරන පින් හිත හිතා බලවත් කරන්න. එහෙම බලවත් කරපු නිසා තමයි පින් පොත් තිබ්බේ නැතත් ඒ කාලේ හිතලා බලවත් කර. ඒ නිසා තමයි බත් හැන්ද පූජා කළ දිව්‍ය ලෝකෙකි. උක්දණ්ඩක් පූජා කළ දිව්‍ය ලෝකෙකි. සමහර වෙලාවට දංකුඩ ටිකක් පූජා කරලා ඒ දෙවිවරු විමානවත්වේ කතා කියවනකොට අපිට පේනවා ඒ දෙවිවරු කියන සාමීනි මංකරේ පුංචි පිනක්. හැබැයි මං ඒ පින හැම වෙලාවෙම සිහි කරලා බලවත් කරා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. ඒ නිසා පින බලවත් කරගන්න දක්ෂ වෙන්න. පින් පොත එකතු කරගන්න, හදාගන්න මේ පොත. ඉස්සර අපිට තිබුණේ පින් පොත. දැන් අපිට ආව ඩයරිය කියලා. ඒ ඩයරිය අපි පින්කම් ලියන්න. ඩයරිය ප්‍රශ්නයක් නැහැ. ඒක පින්කම් ලියන්න තියාගන්න. හැබැයි මිනිස්සු ඩයරිය තියාගත්තේ මොකටද? එදිනෙදා ප්‍රශ්න ලියන්න. දවසේ කුණු ගොඩවල් ටික ලියන්න. ගෙවල් වල ගුටි කාපු ඒවා, බඩු පොලේ ගහක් ගෙවල් වල ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ගේ. විවාහ ජීවිත ගත කරන දරුවන්ගේ ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, මිනිස්සුගේ ජීවිත වල ඕන තරම් දුක් සහිත දේවල් අඳුරු පැති අපි කාටත් ඇති. ඒවා ලියලියා පොත්වල තියාගත්. අද මට මෙහෙම වුණා. අද මං බොහොම දුක් සහිත දවසක් මට. ඕවා ලියනවා. අපි හිතමු ඕවා ඉතින් කාලයක් යනකොට අමතක වෙනවා. ওই ඩයරි අල්මාරියක් අස්සේ හරි කොහේ හරි තැන් තැන් වල තියෙනවා. අපිට අවුරුදු ගානකට පස්සේ දැන් අර ප්‍රශ්න ඔක්කොම අමතකයි. දැන් හොඳට සතුටින් ජීවත් වෙන, හොඳට පින්කම් කරගෙන හොඳට ඉන්න. එහෙම ඉන්නකොට ගෙදර අස් කරනකොට අර පරණ ඩයරි ටික ආයෙ නිකන් අහුවෙන. පෙරලලා තනියෙන් ඉන්නකොට කියවනවා. දැන් පනට පන වගේ හිටියත් පරණ කෝන්තර ආයෙ මතක් වෙනවා. මේක ඒ කාලේ මට මෙහෙම නිසලකලා තියෙනවා. ඈ? අද මෙහෙම හිටියට ඒ කාලේ මට කොච්චර වද දුන්නත්. කොහොම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒවා අමතක කර යුතු දේවල්. ඒ නිසා ඩයරි එක අකුසල් ප්‍රශ්න ගැටලු දුක් සහිත දේවල් ලියනවා නම් ඒක පව් පොතක්, පින් පොතක් නෙමෙයි. ඒ නිසා අකුසල් කියලා කියන්නේ බලන්න දැන් මේ අපි කතා කරන ටික හැම බුදු කෙනෙක්ගේම දේශනාව කැටි වෙන්නේ උතන්ට. සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල් වලින් වළකින්න වෙච්ච වැරදි ලියලියා එකතු කරන්න එපා. ඒවා හිතෙනුත් අයින් කරන්න. අකුසල් වලින් වළකිනවා කියන්නේ ඒවා හිතන්නත් එපා, හිතෙනුත් අයින් කරන්න. කුසලස් උපසම්පදා,
කුසල් කරන්න පින් කරන්න කරපු පින හිතහිතා හිතහිතා බලවත් කර. ඒක තමයි පින්පොතෙන් කරන්න. පින් කරනවා කරපු පින හිතහිතා බලවත් කරනවා සිහි කරනවා ඒක බලවත් කරගන්න. සචිත්ත පරියෝධපනං තමන්ගේ හිත දමනය කරන. අකුසලේ මුදවල කුසලයේ තුල හිත දමනය කර. අකුසලේ වැඩෙන්න දෙන්නේ නැහැ. කුසලයක් තුල හිත පවත්තද. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාවේ හරය. ඒ නිසා ජීවිතේ පින කියන එක රැස් කරන්න අකුසලේ සම්පූර්ණයෙන් අමතක කරන්න. අපිට අකුසල් අමතක කරන්න නම් හොඳම උදාහරණය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් හිතන්න ජීවිතේ අපිට අමතක කරන්න තියෙන මොනවද? පොඩි දේවල් සමහරලාට. අඟුලිමාල හාමුදුරන්ට කොච්චර දේවල් තිබ්බද අමතක කරන්න? සිවුර පරවගත්ත කියලා කරපු ඔක්කොම වැරදි වලින් හරි ගියාද? කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර මිනී මරණ අච්චර පවුකම් කරලා මිනිස්සුන්ට කඩු අරගෙන කොටලා කොටලා ඇඟිලි කපලා සිවුරක් පරවගත්ත ගමන් ඔක්කොම හරිද කියලා හිතනවනේ සමහරුනි. එහෙම හරි ගියේ නැහැ. අඟුලිමාල හාමුදුරු දැන් පැවිදි වුණා. පැවිදි වෙලා පිණ්ඩපාත යනවා. මිනිස්සු ගම්වල රැකලා ඉන්නවා. පොළු අරගෙන ඉන්නවා. මිනිස්සුන්ට කේන්තිය තියෙනවා. අන්න එනවා අපේ අයියා මරලා ඇඟිල්ල කපපු එක. අන්න අපේ සහෝදරයන්ට ගෙවල් වලට පැනලා කොටලා ඇඟිලි කපාගත් එක එනවා. මිනිස්සු හැංගිලා පොළු වලින් ගල් වලින් ගහනවා. අඟුලිමාල හාමුදුරන්ගේ ජීවිතේ පැවිදි වෙච්ච දවසේ හිතාගත් අදිෂ්ඨානයක් තියෙනවා. ඒ තමයි මං අලුතෙන් ඉපදුනා කියලා හිතාගන්න. අරියාය ජාතියා ජාතු ආර්ය ජාතියේ බුද්ධ ශාසනේ ඉපදුනා කියලා හිතාගන්න. පරණ ජීවිතේ සම්පූර්ණයෙන් අමතක කරලා. එහෙම අමතක කළා හිතුවා මං අලුතෙන් ඉපදුනා. එහෙම හිතලා තමන්ගේ ජීවිතේ උදේ පාත්‍රය අරගෙන එළියට බහිනකොට හිතනවා කියනවා අද මේ පිණ්ඩපාත යනකොට මට මිනිස්සු ගල් වලින් ගහයි පොළු වලින් ගහයි බණි නින්දා කරයි අතපයින් ගහයි මේ හැමෝම සුවපත් වේවා මගේ හිතට ඒ කිසිම කෙනෙක් ගැන ද්වේෂ හිතක්වත් නොවේවා මට බණින ගහන නින්දා කරන සියලු දෙනා සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩ වඩා තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. එතකොට පිණ්ඩපාත යන ඉතින් මිනිස්සු වට කරගෙන ගහනවා ලේ පෙරාගෙන එනවා කියලා කිසිම කෙනෙකුට අඩුගානේ කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා පොල්ලකින් ගැහුවත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ හැරිලා බලන්නේ නැහැ කියන කවුද ගැහුවේ කියලා. ඒ තරමක මෛත්‍රියක් වැඩුණා. එතකොට උන්වහන්සේ අවසානයේ අර දරුවෙක් ලැබෙන්නේ හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහිල්ලා කරපු සත්‍යක්‍රියා කල්පයක් බලවත් සත්‍යක්‍රියා. ඒ නිසා පින්වතුනේ කෙනෙක්ගේ ජීවිතයේ තුල මොනතරම් වැරදි අඩුපාඩු තිබුණත් අපිට මේ ජීවිතේ වෙනස් කරන්න බැරිම කරුණ පහයි තියෙන්නේ. මොනවද? ආනන්තරි අකුසල. එතනින් මෙහා ඕනම කෙනෙකුට ජීවිතේ ඕනම අකුසලයක් කුසලෙන් යටපත් කරලා කුසල් බලවත් කරලා ධර්මාවබෝධයකට හිතක් බලවත් කරන්න පුළුවන්. මරණ මංචකේ ගිනිදැල් පෙනිලා අපායේ පිනිපෙනී හිටපු කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණාසන්න වෙලාවේ ළඟට ඇවිල්ලා පින බලවත් කරලා දීලා බ්‍රහ්ම ලෝකෙම ඉපදුණා. කවුද? ධනංජානි අහලා ඇති. අන්තිම වෙලාවේ පින්කම් සිහි කරලා සිහි කරලා අකුසල් යටපත් කළ කුසලේ බලවත් කර ගිනිදල් පෙනිපෙනී හිටපු කෙනෙක්. ඒ නිසා අපිට පේනවා අන්තිම මොහොතේ හරි අපිට පිනක් සිහි කරගන්න පුළුවන් නම් කරපු අකුසල් යටපත් කළ කුසලේ බලවත් කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ ධර්මයේ තුල මහා පුදුම ආශිර්වාදයක් රැකවරණයක් අපිට තියෙනවා. පින්වතුනි දැන් අපි හිතමු දැන් මේ දවස්වල දැන් මේ ඕස්ට්‍රේලියාවේ අද මේ අපි මෙහි බණ ඇහුවට විශාල පිරිසක් ලැව් ගිනි වලින් පීඩාවට පත් වෙනවා. එතකොට මිනිස්සු විතරක් නෙමෙයි සත්තු. ඔබ දකින්නේ නැති මිලියන ගාණක් මම දැක්ක විශාල පිරිසක් සත්තු.
මැරිලා කියලා දාලා තියෙනවා. එතකොට හෙක්ටයාර් ලක්ෂ ගානක් විශාල ගිනි වලින් පීඩාවට පත් වෙලා යනවා. එතකොට අපිට දැන් මේ රටේ මිනිස්සුන්ට මේවා තේරුම් නැහැ. බෞද්ධයෝ හැටියට ඉන්නේ මේ ලංකාවෙන් ඇවිල්ලා ජීවත් වෙන පිරිස. ඉතින් මේවත් එක්ක ඔබ අහලා ඇති වට්ටක පිරිත අහලා තියෙනවනේ. වට්ටක පිරිතේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග රජගහ නුවර කඳු අතරින් කැලෑ පාරකින් චාරිකාවේ වඩින. ඔහොම වඩිනකොට විශාල ලැබුගින්නක් පැතිරිලා අර කඳු අතරින් විශාල ගින්නක් එනව බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින දිශාවට ගින්නක් පැතිරිලා එනවා. ඒ ගින්න කඳු වලින් පැතිරීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයායි මේ ගින්නේ දැන් යාගන්න අතක් නැහැ. හතර වටේට ගින්න පැතිරෙන. කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා බය වෙලා තැති අරගෙන ගින්න නිවන්න උපකරණ හොයන, සමහරු වතුර හොයන, සමහරු දුවන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා. බුදුරජාණන් වහන්සේ ගින්න දෙසට පියවර කීපයක් වැඩම කරලා එක තැනක නතර වෙලා ගින්න දිශාව බලාගෙන හිටියා. හරීම පුදුමයි, විශාල ගින්නකට මොහොදු රලක් හැමුවා වගේ අර ආපු ගිනි දැල් ආපස්සට වේගෙන් නිවිගෙන නිවිගෙන ගිහිලා සම්පූර්ණයෙන් සුළු මොහොතෙන් ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා පුදුමෙන් පුදුමයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි හරීම ආශ්චර්යයි, හරීම අද්භූතයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලය හරීම ආශ්චර්යයි. මේ විශාල ලැබුගින්නක් බුදුරජාණන් වහන්සේ ගින්න ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියා අදිෂ්ඨාන කරද්දී බුදුගුණ බලෙන් නිවුණකි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් කරපු සත්‍යක්‍රියාවක් නෑ කි. තථාගතයන් වහන්සේ පෙර සසරේ පාරමී පුරනකොට මෙතන එදා ගහක වටුකුරුළු කූඩුවක වටුකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටපු එක ආත්මයක කරපු සත්‍යක්‍රියාවක් තියෙනවා. ඒ සත්‍යක්‍රියාව සිහි කරා පමණයි කිව දැන් කරේ. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීනි අපිට අතීත කතාව කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා තථාගතයන් වහන්සේ සසරි පාරමී පුරණේ කාත්මේක පුංචි වටකුරුළු පැටියෙක් වෙලා මෙතන ගහක වටකුරුළු කූඩුවක ඉපදිලා හිටියා කියලා. එදත් මේ වගේ විශාල ලැබුගින්නක් පැතිරිලා ආවා කියලා. මේ ගින්න පැතිරිලා එනකොට පියාඹ ගන්න පුළුවන් කුරුල්ල වේගෙන් පියාඹගෙන ගියා. මේ වටකුරුළු පැටියාගේ වටකුරුළු අම්මා තාත්තා ගහ දිගේ ගින්න උඩට එනකොට කරන්න දෙයක් නැහැ. අම්මා තාත්තා කෑක ගහ පියාඹගෙන ගියා පැටියා දාලා. එදා බෝසතාණන් වහන්සේ අර පුංචි වටකුරුළු පැටියා පියාඹ ගන්න බෑ, අත්තට පණ නැහැ තාම පැටියා. ඒ වෙලාවේ අර ගින්න වේගෙන් එනකොට පුංචි වටකුරුළු පැටියා වටකුරුළු කූඩුවේ ඉඳන් සත්‍යක්‍රියාවක් කරා. ඒ වෙලාවේ හිතනවා විශාල ලැබුගින්නක් පැතිරිලා එනවා. මට පියාඹ ගන්න අත්තට පණ නැහැ, මං අසරණ වෙලා. මගේ අම්මා තාත්තා මාව අතහැරලා පියාඹගෙන ගියා. ඒ වෙලාවේ මේ සසර පාරමී පුරන බෝසතාණන් වහන්සේලාගේ පාරමී ශක්තිය වටකුරුළු පැටියෙක් හැටියට තිරිසං ආත්මික හිටියත් මහා බලවත්. මේ වටකුරුළු පැටියා හිතනවා, අතීත බුදුවරු මේ විශ්වයේ පහළ වුණාද, ඒ බුදුවරුන්ගේ යම්තාක් බුද්ධ බලයක් තිබුණද, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලයෙන් අතීත වැඩ සිටිය සසරේ පහළ වෙච්ච බුදුවරුන්ගේ බුද්ධානුභාව බලයෙන් මේ ගින්න ආපසු හැරෙන් කියලා හිතුවා විතරයි. අර ලැබුගින්න ආපස්සට ගහදිගේ ආපු ගින්න ආපස්සට නිවිගෙන නිවිගෙන ගියා කියලා. එදා බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි එදා තථාගතයන් වහන්සේ පුංචි වටුකුරුළු පැටියෙක් හැටියට මේ භූමියේ මෙතන ගහක ඉඳන් කරපු සත්‍යක්‍රියාව අදටත් මෙතන බලවත් කියලා. තථාගතයන් වහන්සේ කරේ මෙතනට ඇවිල්ලා ඒ අදිෂ්ඨානේ සිහි කරා විතරයි කියලා. අදටත් බලවත් කියලා. එතකොට ඒ කරපු වටුකුරුළු පැටියාගේ සත්‍යක්‍රියාව අදිෂ්ඨානේ තමයි අද පිරිතක් හැටියට තියෙන වට්ටක පිරිත කියලා.
ලංකාවේ නම් මම එක දිගට රත් වට්ටක පිරිතෙන් පිරිත් කරලා හෙලිකොප්ටරයක් අරගෙන හරි පිරිත් පැන් ගිහින්. එතකොට ඒ නිසා මම දැන් ටිකකට කලින් මේ අන්තර්ජාලයටත් දැම්ම මේ රටේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා මන්සල් තියෙනවා සැදැහැවතුන් ඉන්නවා එකතු වෙලා වට්ටක පිරිතෙන් ඊළඟට මත්ස්‍ය රාජ පිරිත ඔබහල ඇති. අපේ බෝසතාණන් වහන්සේ සසරේ පාරමී පුරාගෙන යනකොට එක ආත්මයක විලක මත්ස්‍යයන් අතර මත්ස්‍ය රාජේ මාළුවෙක් වෙලා ඉපදිලා හිටියා කියන සසරේ පාරමී පුරන ආත්ම කොච්චර තියෙනවද අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිත කතා. විශාල නියගයක් ඇවිල්ලා අර විලේ වතුර හිඳීගෙන හිඳීගෙන යනකොට මේ මත්ස්‍ය රාජයා අතීත බුදුවරුන්ගේ බුදුගුණ සිහි කරලා සත්‍යක්‍රියාවක් කරා. වැසි ඇද හැලේවා කියලා. නියගේ දුරු වෙලා වැසි ඇද හැලුණා කියලා. ඒක තමයි පිරිත් පොතේ තියෙන මත්ස්‍ය රාජ පිරිත. වැසි ඇද හැලෙන්න අපේ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජයේ හැටියට කරපු සත්‍යක්‍රියා. ඊළඟට බුදු වෙලා බුදුරජාණන් වහන්සේ කරපු ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම බලවත්ම සත්‍යක්‍රියාව තමයි රතන සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර 84 දහසක් ධර්මස්කන්ධයෙන් සූත්‍ර දේශනා අතර කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත් දේශන. ආටානාටිය සූත්‍රය මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල. අපි කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම ආඥා පිහිටවපු දේශනය. ඊළඟට කන්ද පිරිත ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු දේශනා. බොජ්ජංග පිරිත ඒ වගේමයි රතන සූත්‍රය ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඇතුළත් තුනුරුවන්ගේ සත්‍යක්‍රියා දේශනා. එදා බුදුරජාණන් වහන්සේ පාත්‍රයට පිරිත් පැන් ගංගානම් ගඟෙන් පැන් එකක් පෙරලා අරගෙන පෙරහංකනේ රතන සූත්‍රයෙන් අදිෂ්ඨාන කළ ආනන්ද හාමුදුරන්ට දුන් ආනන්දය නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් ඉහින්න කියලා. ආනන්ද හාමුදුරු නගරයට පිරිත් පැන් ඉස්සා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරේ කූටාගාර ශාලාවට රැස් වෙලා ඒ වෙලාවේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම දෙවියන්ට ආරාධනා කරලා කරපු දේශනාව තමයි රතන සූත්‍රය. තුම්බිය දුරු කරපු දේශනාව. නියගේ දුර්භික්ෂ අමනුස්ස විපත් ස්වභාවික විපත් මේ සියල්ලට බලවත්ම දේශනාව රතන සූත්‍රය. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ තුල හරීම ආශ්චර්යමත් මේ ධර්මයේ මහා බලයක් තියෙනවා. ඒ නිසා අපිට ලෝකෙ කොහෙ හිටියත් ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත් ඔබ ලංකාවේ හිටියත් ඔබ ලෝකෙ කොහෙ හිටියත් මේ තුනුරුවන් ගුණේ මහා පුදුම බලයක් තියෙනවා. ඒ නිසා හැමදාම බුදුන් වඳින්න පුරුදු වෙන්න. තුනුරුවන් ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න පුරුදු වෙන්න. මේ සත්‍යක්‍රියාව කියන්නේ මහා බලවත් දෙයක්. මේ ධර්මයේ තියෙන හරියට සත්‍යක්‍රියාවක්. ඒ සත්‍යක්‍රියාවල මේ තුනුරුවන් ගැන සිහි කරලා කරන සත්‍යක්‍රියා හරීම බලවත්. ඒ සත්‍යක්‍රියාවලට සමහර දේශනාවල තියෙනවා එක ගුණයක් සිහි කරලා සත්‍යක්‍රියා කරනකොට සක්‍ර දෙවියන්ට දැනෙනවා කියලා. දෙවිවරු එකතු වෙලා සාකච්ඡා කරලා දෙවියන් අතරින් දිව්‍ය සභා රැස් කරලා ඒ ප්‍රශ්නෙට පිහිට වෙන්න දෙවිවරු මනුලවට එවන. මතක තියාගන්න අපිට පෙවුනට වැස්ස වහිනවා අපි කවුරුත් දන්නවනේ. හැබැයි අපි දන්නේ වැසි චක්‍රය කියලා එකක් ඉගෙන ගන්නකොට ඉගෙනගෙන ඇති. අපි දන්නේ ඕක. වැස්ස වහින්නේ මෙහෙමයි. එහෙම තමයි වහින්නේ. හැබැයි 이르දි බල සම්පන්න දේවතා කොටසක් ඉන්නවා. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් ස්වභාවික වැස්සට බලපෑම් කරලා වැසි ඇති කරන්නත් පුළුවන් කියනවා. වැස්ස නවත්තන්නත් පුළුවන් කියනවා 이르දි බල සම්පන්න දෙවියන්. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඊළඟට වලාකුළු අහසේ හමාගෙන යනවා. ඔබ කවුරුත් ඉගෙනගෙන තියෙන්නේ අපි කවුරුත් දන්නේ හුලං හමන දිශාවට වලාකුළු හුලඟත් එක්ක අහස යනවා. ඒක තමයි අපි දන්නේ. හැබැයි අබ්බ වලාහක දේවතාවරු කියලා දෙවිවරු කොට්ටාසයන් ගැන ධර්මයේ තියෙනවා. ඒ දෙවියන්ට 이르දි බලෙන් අහසේ වලාකුළු අරගෙන යන්න පුළුවන් කියන තමන් 이르දි. අවශ්‍ය දිශාවලට අහසෙන් වලාකුළු අරගෙන යන දෙවිවරු ඉන්නේ.
ඊළඟට වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිසාව වෙනස් කරන්න පුළුවන් කියලා. අපි කවුරුත් දන්නවා අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුළං හමනවා. ඕක තමයි අපි දන්නේ. හැබැයි වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිසාව වෙනස් කරන්න සුළඟට බලපෑම් කරන්න පුළුවන්. සීත වලාහක උණ වලාහක කියලා දෙවිවරු ඉන්නවා කියන පරිසරයේ සීතල උණුසුම ඇති කර

ඒ කාර්යම් පවරනවා කිය. ඒ නිසා තමයි අපේ රට ඉතිහාසෙ තිබුණේ මිනිස්සු පින් දහම් කරලා වැස්ස වලහක දෙවියන්ට පින් දෙනවා. නිසි කැලට වැසි ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරා. වැසි පිරිත් කිව්වා. ඒ නිසා මේ ධර්මයේ අපිට නොපෙනෙන දෙවියන්ගේ ආශිර්වාදෙ ලබන ක්‍රම ඕන තරම් තියෙන. ඒ නිසා පින්වතුනි මේවේ ආශිර්වාදෙ ලබන්න අපි එකතු වෙන්න ඕන. එකතු නිකන් එක්කෙනෙක් දෙන්නේ තැන් තැන්වල හැංගිලා කියලා නෙමෙයි. පිරිසක් එකතු වෙලා. අපි ගම පන්සල්වල එකතු වෙලා එකම වෙලාවක. රටේම මිනිස්සු එකම වෙලාවක් යොදාගෙන. හරීම බලවත්. ඒ නිසා කාට හරි පිහිටක් වෙනුවෙන් අපට එකතු වෙලා එවැනි දෙයක් කරන්න පුළුවන් නම් මේ රටේ වේවා විශාල පිහිටක් පිළිසරණක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හරීම ආශ්චර්යමත් දේවල් තියෙනවා. දැන් බලන්න සමහර බුදු ගුණවල තියෙන බලය ධර්මයේ සඳහන් වෙනවා. ඔබ අහලා ඇති. දැන් දේවදත්ත හාමුදුරු බුදුහාමුදුරන්ට ගලක් පෙල්ලුවන්. ඒවා සංසාරේ කර්ම විපාකත් එක්ක ආපු ඒවා. හැබැයි ඒ ගල පෙරලෙනකොට පොළොවෙන් ඉබේම ගලක් උඩට මතු වුණා. අර ගලන බුදුහාඳුරන්ට ගල පෙරලුන්නේ නැහැ. අර පෙරලිලා ආපු ගල මේ ගලේ වැදිලා නැතර වුණා. හැබැයි ගල් දෙක ගැටණේ වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදිලා ලේ කැටියක් පිරුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට අනතුරු වෙන්නේ අනකොට ස්වභාව ධර්මයෙන් මතු වුණේ. ඊළඟට සමහර තැන්වල මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට පිපාසයි. ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද පැන් ටිකක් අරගෙන. ආනන්ද හාමුදුරුව පාත්‍රය අරගෙන යනකොට කරත්ත 500ක් එකට වෙලා ඒට ටික වෙලාවකට කලින් අර වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුව හිතනවා අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පිළිගන්නන්නේ. හිස් පාත්‍රය අරගෙන ආපහු එනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඔබ ආයමත් යන්න. අර මඩවතුර වල ළඟට ගිහිල්ලා පාත්‍රේ ලං කරලා හිතන්න මේ පෑන් බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියලා පාත්‍රේ ලං කරන්න එච්චරයි. ආනන්ද හාමුදුරුවෝ ආයමත් ගිහිල්ලා අනේ මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩවතුර පූජා කරන්න කියලා පාත්‍රේ ලං කරා මඩවලට. බලාගෙන ඉන්නද්දී අර මඩ ටික එහෙම යටපත් වෙලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වුණා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුව කියනවා පිවතු බන්තේ පානීය පිවතු සුගතෝ පානීය සාමීනි මේ පැන් වලඳන් හරිම ආශ්චර්යයි හිත් පිත් නැති ජලයට පවා මේ බුදු ගුණ දැනෙන හැටි හරිම ආශ්චර්යයි කියලා. අර මඩ වතුර ටික බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ලං කරනවා සමගම පිරිසිදු භාවයට පත් වුණා. එතකොට අපිට පේනවා මේ බුදු ගුණ බලෙන් ඔබ අහල ඇති වෙස්සන්තර ආත්මේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරපු එක ආත්මයක්. බුදු වෙන්න පෙර වෙස්සන්තර ආත්මේ උන්වහන්සේගේ දාන පාරමිතාවේ බලෙන් මහ පොළොව හත් වාරයක් කම්පා වුණා කියලා. ඒ නිසා මහ පොළොව බුදු ගුණ බලෙන් කම්පා වෙලා තියෙනවා. එක වාරක් නෙමෙයි. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොට අභිනිෂ්ක්‍රමණය කරනකොට බුදු වෙනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට ආයු සංස්කාර අතහරිනකොට පිරිනිවන් පානකොට මේ හැම වෙලාවෙම දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. ලෝක ධාතුවේ මාලෝක ධාරා විහිදුණා. අකලට වැසිය දැහැලුණා. ඒ නිසා මේ මහ පොළොවට ජලයට බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්මයට ධර්මයේ තුනුරුවන්ගේ ශක්තියෙන් අපිට බලපෑම් කරන්න පුළුවන්. ඒ බුදු ගුණවල බලය තාමත් තියෙනවා. තාම ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. බුද්ධ ශක්තිය ලෝකේ තාම පවතිනවා. තාම ලෝකේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ලෝකේ පවතිනවා. ඒ නිසා ඒ සියලු තුනුරුවන්ගේ බලේ තුනුරුවන්ගේ ඒ අනන්ත ගුණානුභාව බලේ අපි කවුරු සිහි කරලා අදිස්ථාන කර මොකද එන්නේ එන්න ලෝකේ ස්වභාවික විපත් වැඩි වෙන කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිලා පිරිහිලා අපි දැන් ජීවත් වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 70ට 60ට පිරිහිගෙන යන කාලෙක. අනාගතයේ තවදුරටත් ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ ලෝකේ බලවත් වෙයි.
අකුසල් බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙනවා.

0: ඒ නිසා යම් මට්ටමින් හරි ධර්මයේ පිහිටක් ධර්මයේ පිහිටන කෙනාට ලැබෙනවා. ඒ නිසා පිංගතුනේ අනාගත ලෝකෙ එන්න එන්න අකුසලයෙන් වැහිලා ගියත් තාම බුද්ධ ශක්තිය බුද්ධ බලයේ ලෝකයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් මහා වැසිය දැහැලේවා මනුෂ්‍යයන්ට සතා සිව්පාවන්ට මේ ඇතිවෙන පීඩාවන්ගෙන් ඒ සියලු දෙනාට යහපත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ඒ අයට සුවපත් භාවය සැලසේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

0: මලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සේ බුදුහාමුදුරු බුදුවීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනි, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත් වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධින් වහන්සේ වැඩ සිටින බෝ මලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සිත පිරිසිදු කරගෙන බෝ මලුව පිරිසිදු කරන්න.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
2: සුදුල ගුවන් විදුලිය

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිතවක්
1: සුදිලි ගුවන් විදුලියයි.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළරස විඳිමින් සිටියා බඳුය.
1: සුදු ලඟුවන් බුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමින් ධම්මපදය යම්.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.
1: පෙරහංකණයක් පූජා කිරීමේ විපාක මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකණයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකණය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලමු කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමනට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණය. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්කෝ.
1: සොතිර කුවන් පෙතලිය.

0: சுதிலன் குவன்வி துளியன்
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල
3: ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.
1: සුදිලේ ගුවන් විදුලිය
2: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ග.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යම්කෝ
1: සෝතිකා කුවන් පෙතලියා.

0: සුදිලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය
1: සුදු ලැබුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වන්නේ.
1: ආරම්භක පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිඟුතුනි, මේ ප්‍රීතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පිංවතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වුතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුලදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. ඒ නිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
3: සුදුල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

පින්වත, පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කළයි, හොඳ වැඩක් කළයි, යහපත් දෙයක් කළයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමක

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

जिंदगी की महफिल, महफिल में हम अकेले, दामन को कोई चूमे, जुल्फ

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

බව මිහිරි බව විඳගන්න ඒ ගීතේ අර්ථය දැනගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකව.
1: ඉදිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉදිකටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉදිකටු පූජා කිරීමේ ආනිසංස වශයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුත් ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි, ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි, අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: ද එය වැරදීයා හැකිය. විදුලිය හා සමාන මෙ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ගමෝක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවා.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත, ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

0: පාඩුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිමි කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලිය

දල ඇති නපුරු සත්තු ලේ උරනා නපුරු සත්තු විස දල ඇති නපුරු සත්තු ලේ උරනා නපුරු සත්තු නොයෙකුත් ලෙඩ බෝ කරන කමකට නැති නපුරු සත්තු නොයෙකුත් ලෙඩ බෝ කරන කමකට නැති

පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුලින් ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට, ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන්, උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang Jayasumaihang හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

තු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

යා උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා මේ හාමුදුරු ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලෙන් ගුවන් විදුලියේ

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වාක්‍ය.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

හොඳයි චිත්‍රපට ගීතයක් අහන්න අපි මේ වෙලාවේ සූදානම් වෙනවා 1975 වර්ෂයේ අප්‍රේල් 4 වෙනිදා තරංගා සිංහල චිත්‍රපටිය තිරගත වුණා එහි සුන්දරු ලස්සන ගීතයක් තමයි තෝරා ගත්තේ මේ තරංගා චිත්‍රපටියේ කතාව දෙබස් නිෂ්පාදනය සේන දයානන්දයන් සිදු කළ අතර තිර රචනය අධ්‍යක්ෂණය සිද්ධ කළේ සුමිත් අමරසිංහ මහත්මයා සංගීතය අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන මහත්මයා ගීතනු නිර්මාණය කළේ ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් ගීත ප්‍රබන්ධ සිද්ධ කළා මහාචාර්ය සුනිල් ආර්යරත්න ධර්මශ්‍රී ගමගේ සිරිල් රත්නවීර කියන අපේ ශිල්පීන් මේ ගීතය ගායනා කළේ එදා එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා සමග ශ්‍රීමති තිලකරත්න ශිල්පිනිය ඇතරම දයාබර අසනනි අපි මේ ගීතයේ මුල් ගීතය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට උත්සාහ ගත්තා නමුත් එහි තිබෙන අපහැදිලිතා ඒ වගේම ඔබේ ශ්‍රවණයට බාධා සිද්ධ වෙන නිසා ඒ මුල් ගීතය අපිට ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ කනගාටු වෙනවා ඒ පිළිබඳව අපි මේ ගීතය නව සංගීතය අනුව ගායනා කරනු ලබනවා මෑත යුගයේදී ඒ ගීතය තමයි මේ ඔබේ සවන්පත් අතරට දැන් ගුවනට නැංවෙන්නේ තරංගා චිත්‍රපටියෙන්

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක් මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි රෞරව නිරයේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙක බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙක බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමු වීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බල සම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: சுதில குவான்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර